0: ma ra ma ma ga ga ooh la la what your bad romance
1: 정희가 좋아하는 랜덤 게임 랜덤